0: මීහුන්ගෙ දරින් ඔයාම දුවහුන් තියබෑ මීහුන්නක මංෆායි නොකොද්දේ නැති තියබෑ මීහුන්ගේ මෙදුග එකලාන්ගේ ඒ දුවහුන් නියා කුරබ්වා නැති අල්ලාහි තියබෑ මීහුන් කුරා කන්ත මොළ බල්ලවා වඩුගෙන්වා රස්කලාන්ගේ
1: قد كانت لكم أسوة حسنة

එහෙන් නියමතෙන් එකලාංගෙ දෙවානති ඒ අල්ලාහුගේ හදරතුන් දෙවාන ස්වකයි ඛෛරි වෙගෙන්වා ෆතහයිකි আদি খালেগে ফান মুমিন তাকুন্নং উফাভেরকমগে খবর দিবাশে।

අදි එකලේගේ ෆානු ෆොනුවී එවරෙන්ගේ තෙරෙන් එහෙම් බයිග ගාත විසමේ එවරෙන්නේ එවරෙන්ගේ තෙරයන් අදි නාන්න බයිකෙ අදි එකලාන්ගේ අජීස් වන්ත හකීම් වන්ත රස්කලාන්ගේ.

ඉලාහකුණවා රස්කලාගේ නුෆෙන්න කන්තකායි ෆෙන්න කන්ත දෙනවඩගම්වා රස්කලාගේ එකලාගේ රහමන් වන්ත රහීම් වන්ත රස්කලාගේ

බෑ මීහුන්ගේ ගොවති ගෙදරුම්, තිය බෑ මීහුන් බේරු කොන් නුලා මීහුන්න, තිය බෑ මීහුන් හෙවකොන් හිතා, අදි එවරෙන්න අදුළු වෙරි ගොතුගා කන්තකුරුම්, අල්ලෝ තිය බෑ මීහුන්නක මනයෙන් නුකරවති, හම කශවරුම් අදුළු වෙරින් දෙකේ, අල්ලෝ ලෝබ්වේ උඩිගෙන් වෙතේ.

0: ත්‍ය බෑ මීහුන් එක්වරුවේ නූලේෂි හමක් කශවරුන් එවරෙන් වනී ආහරතාමෙදු මායුස් වගෙන්නේ කව්වලුගේ අහුල්වරි නාමෙදු කාෆිරුම් මායුස් වී පදෙන්නේ.
1: بسم الله الرحمن الرحيم
0: رحمن وانت رحيم وانت الله بإسم فلوم فشارنا

හමකශවරුන් හරුදනා බිනායි ෆදයි සෆු සෆන් එතුරිගෙන් තිබෙ එකලාන්ගේ මගුගා හඟුරාම කුරා මීහුන් දෙකේ අල්ලා ලෝභිවෙ බොඩිගෙන් වෙතේ.

අදි එකලේග ෆානු ෆොනුවී එවරෙන්ගේ තෙරෙෙන් එහෙම් බයිග ගාත වෙසම එවරෙන්නේ එවරෙන්ගේ තෙරයන් අදි නාන්න බයිකෙ අදි එකලාන්ගේ අජීස් වන්ත හකීම් වන්ත රස්කලාන්ගේ.

වාස් හමකෂවරම් එකමකුන් තියබෑ මීහුම් ෆිලන්දවා මරු දන්නාච් ෆහ එමරු තියබෑ මීහුන්නා බද්දල් කුරානකං කෂවරේ දෙන් තියබෑ මීහුන් රද්දු කරවා හුෂී නුෆෙන්න කන්තකායි ෆෙන්න කන්ත දෙනවඩිගම්වා රස්කලාන්ගේ හදුරතෂේ ෆහ ඒරුන් තියබෑ මීහුන් කොංගුලුණු කන්තවගේ ඛබර් තියබෑ මීහුන්නං එකලාන්ගේ අංගවානතේ.

0: يَنْظُرُونَ إِلَى الْمَوْتِ وَهُمْ يَنْظُرُونَ وَإِذْ يَعِدُكُمُ اللَّهُ إِحْدَى الطَّائِفَتَيْنِ أَنَّهَا لَكُمْ وتودون أن غير ذات الشوكة تكون لكم ويريد الله أن يحق الحق بكلماته ويقطع دابر الكافرين ليحق الحق ويبطل الباطل ولو كره المجرمون.
1: ඔරුවන් කියවා විදාල්වි අල් හාෆිස් මිෂෙල් ශාමින්.
2: අඩුව සෞන්තිය ගෙන්දවනි තිය බේෆලුන්ගේ දීනී මුර්ෂීද්
3: දීනුගේ අඩු දීනුගේ

ගොයා හිගවේ මීනා ගොයාපිය අහුර මෙහුරි ෙන්නුම් හෙය මිබුණනි තකිති තිය බෑ මිහුණ ලිබේදෙ තිබ මිහුගේ තිරේග රහුණි කම්ග හයිරුවගෙන් ඔයදානම අවාසින අංහෑ මිහුන් ගොයාපුුවේ තියපද ගදරෙන් හුන්නන් කලියකිීපය කාක්වෙය මිනා ගොයාලිය අහුරෙන්නේ අබ්ද සංසුගේ දරි රබී ආතුක දරි අතපතය අවාසින අංහගේ මිහුන් රුහි ජයීමේ රුහි ජයීමේ ගොයාලැපුුවේ දෙෙන්පය ගොයි සංහගේ මිපද නසබුම් මොළු මෑ බොඩකු අවාසින අංහගේ මිහු තිරේග හයිරුවගෙන් හුරුන්ගේ හුතුරකම් බොඩුකමට්ටක එෙන් බෙගින් ඒ මුදා දීපා සොල් හවිජවය එබෑ මිහුන් කුරේ ගදරහුරි බොඩකු මිබාවතුන් කොෆි අගුදෙ එච්චක නුලා රූලාදමීව සම එපද හුතුරුකමික්කම්ග හදෑපුුවවෙ එහෙන්නාමි අතපතකී එම දිරුහම වෙස් මිල්කුවගෙන්වා මිහෙන් නොනැවේ එබෑ මිහුන් මිදුවහුග මිසාජ වෙස් ජෙහුවේ එ මිසාජකී වෙරිකමෙක් කුල ෆකීරකී අතපත්තායමියේ මේ අතපත් ගතුල්වී බදුර හංග්‍රාමයක කාපරුන්ගේ තිරේග හුරිගෙන්නවේ මිනායකී අබූ සුෆියානුගේ අමිකමදුන් හින්දුගේ බපා කලනවේ මේ හින්දකී මාවිතු ගෆානුගේ මෑකමදුන්නවේ මිහගුරාමිය හර්බුල් ෆිජාරය නංකිවුණ හොර්මැත්තිරි මස්සත්තකුගේ තිරේග මිහුගුරාම කොෆිකමට්ටක දෙන්තිවි අර්බීන් මිහගුරාම කොළ මිහුණ නොජපා මිහුණේ කියා නන්දිනිය මිනි හොර්මැත්තිරි මසත්තකුගේ තිරේග අරාරුන්ගේ හංගුරාම කොළොමී ජාහිලිය සමානුගේ අර්බීන්ගේ මෙදුග බොඩුවවා මනාකම කිය සලාමයි සල ඇල්ලිම ඉතු රසුල්ල ඉෆානු හදපුල් ෆුලූලේ කියවුණු සල්ලාය හාදිර වඩාගතේ මී අර්බීන් මෙදුගාවී වරම් මෑබිගින් වා සල්ලායකව මිසල්ලාග එබස් විෆා වනී අනියාය ලිබිජ්ජෙ කොම්ම මීහක වාගිවෙරිවේ ඒ අනියා කුළ මීහකු එකකිවෑන් අනියා ලිබුණු මිහාගේ හක්ගෝ ලිබෙදී ඉන්සා කුළො මත මිසල්ලාය වෙවුණී හර්බුල් ෆිජාරය කියවුණු හඟුරාමෑන් අවධවිගින් ජියතනා දාධිකාරීගැව මිකමන් ඉස්වේ ගොයි මිහකී අබ්දුල් මුත්තලිබ් ගෙෆානුගේ දරිකරන සුබෑරු ගෙෆානේ එකල ගෙෆානුගේ බස්වල මච්ච හාෂි මංහාගේ එෙන්න්න සුහරත් වංහාගේ එෙන්න්න අබ්දුල් ඔස්සාගේ ෆයි අසද වංහාගේ එෙන්න්න එබස්වේ මිසල්ලා විජ්ජය මෙබෑ මිහුන්ගේ මිසල්ලා වී අබ්දුල්ලාහිබුන් ජදවානුගේ ගේගැව මීනායකී මා මුස්සදි මිහකව මීනාගේ ගේග කොම්ම දුවහකු එත බකරී කත්ලා පහට්ටාපා මීනාගේ ෆරාතුන් ගොවා මිහකු නොකුමේ මස්බේනු මිහක වීයා අබ්දුල්ලාහිබුන් ජදවානුගේ ගේතරන් අන්නහටේ ගොවාදේවේ ගාපාදා මීහුන පසේහෙන් කාතකිති නගයගින් කිබේවරක් ගේදර මගමතීග උස්කො බොඩෙස් දොළඟ බහට්ට එමච්ච ෆාලූස අලාාපා අබද බහට්ටේ කදුරායි ගොදම් පුරුගේ රාලු පුරායි මගමතීග නගානේ මියකු නගාම් බහට්ටාපා හුරේ බෝනේ මියකු බෝන් කුදිවරුගේ බිල්ගාය කිරු අලා බහට්ටාපා හුරේ මෙහෙන් කන්තන් හුට්ටා උම යතුපුුණු අබි සොල්තෙවි කිරුණු ලෙම්බෙරියකු කියාපා දූකොල්ලි ලෙමෙයි මේ අබ්දුල්ලාහිබුන් ජදානන් ඉවිජේව මේ ලෙමකී වලකද රෑයතුල් ෆාඉදීන වෆිජඅලහුම් فرأيت أكرمهم بني المداني البر يلبك بالشهاد طعامهم لا يعلنن به بنو جدعاني ميلمغا اكلي وگم معنا يكي كنتكون ولي ميهن ناي اميون كون ولي كنتكاي افرن بلا افيم اميون كور ام ديلتكم بولكمغا افرن دوري مدان ونهاغي ميهن نوي اميون كي كات كي چكي گودن كي هيمو فراي ماميا موري فاهن ايچيك جدعان ونهاغي ميهن كا بكاج كمي فاولن نكور وينوي මිලෙන් අබ්දුල්ලාහිබුන් ජදානන් ඉවුන් සම්කරයක බුස්රායක අබදායි අබ දතුරුකුණන් ගාෆිලායි තයාරකෝ ගිතිලායි මාමයායි ගොදනුගේ හිමන් ෆරායි අබද ගෙනවේනෙකුවෙන් හදා හිගාපා දා මීහුණ ෆසිහෙන් නිගේවර බොඩු දොළඟ බරියේ ජමල් මතීගා දා මීහුණ ෆසිහෙන් නිගේවර දොළඟ බරියේ මවුගේ දෙපරාතුගා හර් ජහා අත්‍රාපා ෆාලූ සජ් හිලා ඒ දොළඟ තවගේ මච්ච ෆුනි ෆුඤ්ඤන් අලාපා බහට්ටා පිය දෙන් එනාගේ ෆරාතුන් කොම්මෙ දුවා ගොවා මීහුන් නොකුමේ අබ්දුල්ලාහිබුන් ජදානුගේ දොළංතව කාරිය මීස්තකුන් අන්නාරේ ගොයවේ මේ අබ්දුල්ලාහිබුන් ජදානකී ජාහිලිය සමානුග අමිලිය රහරාම් කුල මීහුන් කුර එකි කෙවි මීනා රහරාම් කුලමුගේ සවබකී හඳුවර වර දීච් රේකු බැකු මීහුන්ගේ මෙදුග හඳුවර මතීග ඉඳ රාබයගෙන් හඳා දිමාය වත්තර ජස්ස හඳුගා හිපා ගන්නා ඔලෙ ෆුම්ම ෆුම්මාගෙන් තෙදුවේ හදා පිය බිතාගා ති මීහුන් වරන් හී හලේ දවා ඔලෙ ෆුවේ දෙන් හේරි පහු මි ඛබත්තන් ඉවිගෙන් මොනේ පියේ අහුරින්න පුර දෙන මීහුන් අහුරින්ගේ මච්චන් හිනියන්නා ජීේ කාද ඉච්චේ අවරින් වච හරාමේ එපෝග රාබි හුට්ටාවිය සිතුන ආයිෂත් ගෙපානු ඉක්මෙන් දිවාවකින් වේ එකවනා විදාල වියේති මං කවනා රසූල්ලාහි ගෙපානු ගරිව දෙන්නේ මේ අබ්දුල්ලාහි බුන් ජදාන කි හාදා දියත් කෙම හරි හාදා ගින හේව කන්තක කුල මීහි කෙ ඒන එකුල කන්තක කියාමේ දෝගා මන්ෆා ඉකුරාන සොය ඉකේ ඉපාන හදීස් කුරේ වියේ නෝනේ කේ මන්ෆා ඉන් කුරානේ මීහිනි ඒන දුහක් වෙස් රබ්බි ඝෆිර් ලි ඛතියති යෞමද්දීන් මෙන්න කුණු බනේ ඉබසුල්ගේ මුරාදකි එනේකි ගියාමේ දුවෙන් එක්කම දණගින් මැකලා ඉක්බැයින් එදුවගේ හේවකමෙන් එදිගෙන් ඕනු මිහකු නොනෙවෙ ඒනා ඕනුගෙන් ඒනාය දුනියේග ෆුද්දවා නිමිහිගා ජීව බදුල් හංගුරා මග හයිය රෆාති විකාපරුන්ත බල්ලාෆා ඉතුරු කෙලිකමාන හදීස් කුරෙවිය අබ්දුල්ලාහ් ඉබ්න ජදාන දුනියේග ෆුරෙෆා ඒනා ඇස් මෙබෑ මිහුන් තිමන්නාය දෙබ්බාරේ දන්නවානේ නම

හම කෂවරුන් මරුවෙපාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොප්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොප්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

එවරෙන්නං හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවානේ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාංගේ හද්දවා දෙවීමෙ وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම එවරෙන් ගරකු කුරව්වාෆා හුෂීමෙ ෆහෙ එහිඳු එවරෙන්නං එහිවානෙ ෆරාතෙන් නොවේ අදි සලාමෙ කුරව්වානේ බයකු කමුගා එවරෙන් නුමෙවේමෙ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ

0: නමුන් අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේග ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගෙ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කෂවරෙ.
0: සුම්ම ඉන්නකුම් අයුහද්දාල්ලූනල් මුකද්දිබූන් ලආකිලූන මින් ශජරින් මින් සක්කූම්
1: ඒ මගුෆ්‍රදිගෙන්වා අදි දොගුකුරා මීහුන්නේවෙ. දෙං හම කෂවරුන් තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවරෙ.
0: ෆමාලිඌන මින්හල් බුතූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලෛහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකි කෙකි හුන්න හූණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فهي فيمبوا جنفاوا جملتا فيمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනුකුරණී කී වෙහෙයෙ.
0: අෆරඅයිතුම්මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරුකුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයෙ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي
0: نحن

ون ඒගේ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙය නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගේ හෙය නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙක් කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක් කමුගා තිමන් රස්කලාන්ගේ ඒ අලිෆාන් ලෙව්වීමේ فسبح باسم ربك العظيم فه كليغ فانوغ وري ما وانت رسكلانغ اسم فلون كليغ فانو تسبيح ودال واش فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا تمن رسكلانگه هوا وحی کروومه وانه لقسم لو تعلمون عظیم ادي تيبا ميهون دننني نما هما كشورون اي بڑو وگموا هوا يكن كشوره انه لقران كريم هما كشورون ඒ මෑවෙගෙන්වා කුරආන්කං කශවරේ ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගය ලා යමස්සුහු ඉල්ලල් මුතහරූන් තාහිරු වෙගෙන්වා මීහුම් මෙනුවී එ ෆොතුගා නුබීහේ නෙතෙ تنزيل من رب العالمين اي عالم تكوغ وري رسكالانغ حضرت باوا لف فتك اف بهذا الحديث انتم مدهنون تيبا ميهم دوغوكو فروا كودا كوراني ميواهكايا ميدوغا ابهي මේ කුර්ආනා මෙදුගා හෙයෙ වතජඅලූන රිස්කකුම් අන්නකුම් තුකද්දිබූන් අදි තියබෑ මීහුන්න රිසුකු දෙව්විකමුගෙ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දොගුකුරුන්කමුගා තියබෑ මීහුන් හදමුවෙ فلولا إذا بلغت الحلقوم فه مروموغ وغتوغا كراهمي فران أيس نيوا هوليان إلي جهند وأنتم حينئذ تنظرون أدي إهند تيبا ميهن بلا بلا تيبموه وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ أدي تيبا ميهن نفر إميها إبهي مروى ميها غاكم بودي تيمن رسكلانج إهن كمكو تيبا ميهن نك نفنه فلولا إن كنتم غير مدينين ترجعونها إن كنتم صادقين فه تيبا ميهني عملتك جزا نلبين بيكو كمغا وانما تيبا ميهن افران امرا نغنني كي بغن هيه තියබෑ මීහුන්නේ තෙදුවෙරින් කමුගා වා නමේ

0: දැන් මේක ෆිලාරෝග ගිනස් තෙවුන් බය මොඳගෝ බස්ත කියා දෙන
1: අවයිල් අවයිල්
2: සොරතම කොල නොවත කුරිකෝ
1: ජනාහ ජනාහ
2: ෆිය නොවත ෆයි
1: අහ්ලම් අහ්ලම්
2: වෆින්
1: අමලත් අමලත්
2: ගුණන්ත නොවත බෑත
1: රිගම් රිගම්
2: කෂිත
1: ෆෂිලු ෆෂිලු
2: ෆේල් වෙජ්
1: විලාය විලාය
2: ස්ටේට්
1: ශිරාඅය ශිරාඅය
2: රියා
1: සයිල් සයිල්
2: නිගු
1: මුහරික් මුහරික්
2: මෝටර්
1: අජලත් අජලත්
2: ෆුරුලත
1: යයිස යයිස
2: නා උම්මීදු වෙජ්
1: තස්මීම් තස්මීම්
2: උෆෙද්දුන් නොවත ඩිකරේට් කුරු
1: බවාය බවාය
2: මුදා නොවත සාමාන්
1: طائرات النقل طائرات النقل
2: مدا افلا بوت

ಹಾಗೆ ಎಕ್ಕವಂತಕಂ ವಾಜಿ ವಾಣಿಕಂಗ ಅದಕ್ಕೆ ಎಗೈ ಯಗೀಂಬಿ ಮೀಹುನೆ ಎ ಮೀಹುನ ಎ ಫೆನೋನು ಗೆತ್ತವಗ ಮೊಳುಕಮಂ ಎಕಿ ಕಿಬ ಕಿಬೆಯ ಅಳ್ಕಂ ಕುರಾ ನುಕೆರಿ ದೀನಗೆ ಶರೀಯತ್ ನೇಂಗೆ ಕಮಂ ಎಕ್ಕವಂತ ಕಜಕ್ಕೆ ಕಿಬೆಯ ಅಳ್ಕಂ ಕುರಾನೆ ಮಗೆ ನೊಯಂಗಿ ಎ ಮೀಹುಂಗೆ ಬುದ್ಧಿಯ ಉತುರುಕಂಗ ಫೆನಿಜ್ಜೆ ಕೊಮ್ಮೆ ಕಮೆ ದೂಕ ಎ ಕಮಕುನ್ ದುರ್ವೆಗಿನ್ ತಿಬೆ ಎ ಮೀಹುಂಗೆ ಜಮಾನ್ ಹಂಗಾದೆ ಮಿ ಬಾ ಮೀಹುಗೆ ತೆರೆಯಿಂಗ್ ಗುಸ್ಸುಬುನು ಸಾಯ್ದತ್ವೇ ಮೀನಾಯಕೀವಸ್ ಜಾಹಿಲಿಯ ಜಮಾನುಗೆ ಜಾಹಿಲಿಯುಂಗೆ ತೆರೆಯಗ ಹೊರಗೆಮ್ಮೆ ಏನಾಗೆ ಬುದ್ಧಿಂಗ್ ಕಲ್ಯಾಂಗೆ ಎಕ್ಕವಂತಕಂ ದಣಿಗಿಂ ದೀನಾ ಮೆದುಗ ವಾಹಕ ದಕ್ಕ ದಕ್ಕ ಹೊರಿ ಮೀಹಕೆ ಅದಿ ಮಿಬಾವತುಗೆ ಮೀಹುಂಗೆ ತೆರೆಯಿಂಗ್ ಝೈದ್ ಬುನ್ ಅಮ್ರ್ ಇಬ್ನ್ ನಫೀಲ್ ವೇ ಮೀನಾ ಬುನೆ ಉಳೇ ತಿಮಂ ಮಿಹುರಿ ತಿಮಂಗೆ ಬವಮಾಯಿ ಖಿಲಾಫಗಿಂಗ್ ಇಬ್ರಾಹಿಂ ಗಿಫಾನುಗೆ ದೀ ಮತಿಗೆ ತಿಮಂ ಮಿಹುನ್ನನಿ ಇಸ್ಮಾಯಿಲ್ ಗಿಫಾನುಗೆ ದರಿಕೊಳು ಬಡಾಗನ್ನವಾನೆ ನಬೀಯಕ ಬದೆ ಬದೆ ಇಬೇ ಕಲಿಗೆ ಜಮಾನ್ ದಾದಿ ಗಾಯ ಬಿಜ್ಜೆ ಅದಿವಸ್ ಮೀಹುಂಗಾತುಗ ಬುನೆ ಉಳೇ ತಿಮಂ ಮರುವಾಫಂ ತಿಯ ಬಾ ಮೀಹುಂಗೆ ಜಮಾನುಗ ಎ ನಬೀಯಕೋ ಅಡಾಗಿಂ ಫಿನವ ತಿಮಂಗೆ ಸಲಾಮ್ ದನ್ನವಾಟ್ ತಿಮನ್ ನಾಯಕಂ ಎಬೇ ಕಲಕ್ ಫಿನ್ನಾನೇಕೆ ಹಿಯನುವೆ ಆಮಿರ್ಬುನ್ ರಬಿಯಾತೇವ್ ಕಿಯನು ಮೀಹಕ್ ಇತುರಕಲಿ ಗಿಫಾನುಗ ಅರಿಹುಗ ಝೈದ್ ಬುನ್ ಅಮ್ರ್ ಇಬ್ನ್ ನಫೀಲ್ಗೆ ವೇದುನ್ ಸಲಾಮ್ ದೆನ್ನೆವಿಯೇ ಇತುರು ಕಲಿಫಾನು ಹದೀಸ್ ಕುರಿವಿಯೇ ತಿವನ್ ಕಲಿಫಾನು ಯರಾಜ್ ಅರಾವಡಾಗಿರ್ರೆ ಸ್ವರ್ಗೇಗೆ ತಿನೈ ಏನಾಯ ತಿವನ್ ಕಲಿಫಾನ್ ಆಯಿ ಬದ್ದಲ್ವಿಯೇ ಏನಾಗಿ ಲಿಬಾಹುಗೆ ದಾವಣಿತ ದಮಮು ಸ್ವರ್ಗೇಗ ಹಿಂಗ ಹಿಂಗ ಹುಟ್ಟ ದಿಕ್ಕವಡಾಗ ತೀಮೇವೆ ಅದಿ ಮಿ ಬಾವತುಗೆ ಮೀಹುಗೆ ತೆರೈ ಅಬೂ ಬಕ್ರು ಗಿಫಾನಾಯ್ ಅಲಿಗೆ ಫಾನಾಯ್ ಇಸ್ಲಾಂ ದೀನ್ಗೆ ಕುರಿಗಾವಿಯೇ ಫೈ ಮೀನ್ ಕೊಮ್ಮೆ ಬೇಕರೆ ಕಮ್ಮೆ ಸಿದ್ದೀಗ ಎಕಿಯುಬಾಯಿ ಎ ಬೇಕರೆಗು ನಂಫ್ಲು ಗೆನೆಯುಮಾ ಎಕುಗ ಕರ್ಮ ಬೋಹ ವಜುಹ ಹೂವೆ ಕಿಯುಮಾಯಿ ಹೇವೆಗೆಂಬೇ ಮೀನ್ ಬೇಕರೆ ಜಾಹಿಲಿಯ ಜಮಾನುಗಾವಿಸ್ ಬುಧಕ ಅಳುಕಮೆ ನುಕುರ ಬತ್ತೇವ್ ಮಾತುರ ಅಬೂ ಬಕ್ರು ಗುಫಾನ ಸಿದ್ದೀಗ ಕಿಯುಮಾಯಿ ಅಲಿ ಗಿಫಾನುಗೆ ನಂಫ್ಲು ಗೆನೆವೆ ಹಿಂದುಗ ಕರ್ಮ ಬೋಹ ವಜುಹ ಹೂವೆ ಕಿಯುಮಣಿ ಇಹುಸುರೆ ಮಶೂರ್ವೆ ಆದವೆಫೇವ್ ಅದು ಮಿಬಾತುಗೆ ಮೀಹುಗೆ ತೆರೆಯಿ ಮನ್ಸೂಖ್ ನೋಯೆ ಒಯಿಂಗ್ ಹಗ್ಗುವೆಗಿಂವ ಕೊಮ್ಮೆ ಶರಿಯಾತಕ ತಬಾವಗಿಂಗ್ ಒಳೆಯ ಮೀಹು ವೇವ್ ಏಯ್ ತುಬ್ಬಾಯ್ ಎರಸ್ ಗಿಫಾನುಗೆ ಕೌಮ್ಗೆ ಮೀಹುನಾಯ್ ನಜ್ರಾನೆ ಕಿಯೇ ರಟ್ಗೆ ಅಹುಲ್ವರಿ ನಾಯ್ ವರ ಕಸ್ಬುನು ನೌಫಲಾಯ್ ಮಿಫದ ಮಿಫದ ಮೀಹುನ್ನೇ ಫಹೆ ಮಿಬ ಮೀಹುನ್ ನಸ್ರಾನಿಯ ದೀನ ಅಮಿಲ್ಯ ವದೆ ಎತಿವಿ ಎ ದೀ ಮನ್ಸೂಖ್ ಉಮ್ಗೆ ಕುರಿಗೆ ಫಹೆ ಮೀನ್ ಕೊಮ್ಮೆ ಬ ಕೀವಿಸ್ ಕಿಯಾಮೆ ದ್ವಹುಂ ಸಲಾಮೆ ಉಮ್ಗೆ ಅಹುಲ್ವರಿ ತೆರೆಯಿಂ ವಾ ಮ್ಯಾಮ್ ಮೀಹುನ್ನೇ ದೇವನ ಬಯಕಿ ಪತ್ರತು ಜಮಾನುಗ ಅತಿವಿಗೆ ಕುರೀಗ ದೀನ ತಗಯ್ಯ ರುಕೋಕ್ ದೀನುಗೆ ತರಹತ ಬದಲಿಕೋಕ್ ಕಲಾಗಿ ಕಿಬೆಯ ಶರೀಕೊಕೋಕ್ ಎಕ್ಕವಂತಕ ನೆತಿಕೋಕ್ ಅಮಿಲ್ಯ ಕಂತ ಹಲಾದುಕೋಕ್ ಹರಾಮ್ ಕೊಕ್ ಮಿಬಾವತಂಗುಳೇ ಮೀಹುನೆ ಮಿಬಾವತುಗೆ ಮೀಹುಗೆ ತೆರೆಯಿ ಅಮ್ರೂಬನು ದುಹಾಯಿವೆ ಅರಬೀನ್ ನಂಗೆ ಎಮ್ಮೆ ಪುರುತಮೆಯ ಬುಧಂ ಅಳುಕಂತ ಕುಳಂ ದಸ್ಕೊದ್ದಿ ಇಬ್ರಾಹಿಂ ಗಿಫಾನ್ಗೆ ದೀನ್ ಬದಲಿಕೊಂಗ್ ಹೆದಿ ಮೀ ಅಮ್ರೂಬನು ದುಹಾಯ್ಯ ಮೀ ದುಹಾಯ್ಯುಗೆ ಬಫಿಯಕಿ ಮುದೋರುಗೆ ಫುಯ್ ಇಲಿಯಾಸುಗೆ ಫುಯ್ ಗಮ್ ಆತೇವೆ ಇಬ್ನು ಇಸ್ಹಾಕ್ ರಿವಾಕುರೆವಿಯೇ ಅಮ್ರೂಬನು ದುಹಾಯ್ ಇಬ್ರಾಹಿಂ ಗಿಫಾನ್ಗೆ ದೀನ್ ಬದಲಿಕೊಳ್ಳೋಮ ಪುರುತಮೆಯ ಕುಳ ಕಮಕಿ ಮಿಯೇ ಶಾಮ್ ಕರೆಯ ದತ್ರ ಗೊಸ್ವ ಎತಾಗೆ ರಟಕುಂ ಅಮಾಜಿಗತುಂಗೆ ಮೀಹುಂ ಎ ಮೀಹುಂಗೆ ಬುದೇಗಿ ದರುಗ ಐದೆ ಕುರಾತ ದೆಕಿಗೆ ಮೀನಾಯ ಮಿಕುಳಿವರ ರೀತಿ ವಿದ್ಯೆ ದೆಂಗ್ ಎ ಮೀಹುನ ಆದೇಶ ಕೊಗ್ಗೆ ಇತನು ಬಡು ಬುದೆ ಅತ್ಲಾಗೆ ಮಕ್ಕಾಯ ಗಿನಾಸ್ ಮಕ್ಕಾಗ ಬಹಟ್ಟಾಗಿ ಬುದುಗೆ ದೊರುಗ ಐದು ಕುಳೇಗ ಎತ್ತ ದಕ್ಕಾಫಿಯ ಮೀ ಬುದಕಿ ಹಬ್ಲೆ ಕಿವನು ಬುದೆ ಮಿಕಂತ ಕುಳೋಮ ಫಹುಗ ಎದ್ರಿಯಕು ಮೀನಾಯ ಹೋಫೆನುಗ ಜುದ್ದಾಗೆ ಗೊಣದೊರು ಬುದುತಕ್ಕೆ ಫೆಣಿಜೆ ದೆನ್ ಜುದ್ದಾಯ ಗೊಸ್ ಗೊಣದ ಕೊನೆಗೆ ನೋಹುಗಿಫಾನ್ಗೆ ಜಮಾನುಗ ವಳಜಹಾಫಾವ ದೆತಿಂ ಬುದೆ ಕೊನೆಗೆ ನಗಾಗಿ ಮಕ್ಕಾಯ ಗಿನಾಸ್ ಬಹಟ್ಟಾಫಿಯ ಮಿಕಂತ ಕುಳೋಮ ಫಹು ದೆಂಗಾ ಅಹರುಗೆ ಹಜ್ಜ ಅಮ್ರೂಬನ ರಹಯ್ಯು ತಲ್ಬಿಯಾಕಿ ಅವನು ದಣಿಕೋಕ್ ದಿವೆತಿ ಮುಸ್ಕುಳಿಯಗಿ ಸ್ವಾಗ ಇಬ್ಲೀಸ್ ಆಯಸ್ ಅವು ಸಾತಕ ತಲ್ಬಿಯಾಕಿ ಅವನು ಹಿಂಗಾ ಬರಾಫಿಯ ಫಹೆ ಇಬ್ರಾಹಿಂ ಗಿಫಾನ್ಗೆ ಜಮಾನು ಸುರೆ ತಲ್ಬಿಯಾಕಿ ಅವನು ಅನ್ನ ಮಗಕಿ ಲಬ್ಬೈಕ ಲೋಹಮ್ಮ ಲಬ್ಬೈಕ ಲಾ ಶರೀಕ ಲಕ ಲಬ್ಬೈಕ ಮಿಯೆ ಮೀ ಮುಸ್ಕುಳಿ ಮೀಹಾ ಕಿಯಮು ಮಿದನಿ ಲಬ್ಬೈಕ ಲೋಹಮ್ಮ ಲಬ್ಬೈಕ ಲಾ ಶರೀಕ ಲಕ ಇಲ್ಲ ಶರೀಕಂ ಹುವ ಲಕ ಮೀಸಾಬ ಕಿಯಾಯಿರ ಅಮ್ರೂಬನು ರಹಯ್ ಹಳೇ ಜಾಗಿಂಫ ಬುಣಫಿಯೇ ಏ ಏಯ್ಯೆ ಕಲೇಗೆ ನುಬಾ ಕಮಾಯೆ ತಿಯಕ್ಕೆ ಅನಿ ಕೊಂಗಿಚ್ಚಿಂಗ್ ಹೆಯ್ಯೆ ಮುಸ್ಕುಳಿ ಕಲೇಗೆ ಹೀಲಾಫಾ ಜವಾಬ್ ದೀಫೆ ಬದೆ ಬದೆ ಫಹತಂ ವೈತಂ ಅದಿ ನಾಹಂ ತಾಯೆ ಮೀಗೆ ಫಹತಂ ಮೇವತಿ ತಮ್ ಲಿಕುಹು ವಮಾ ಮಲಕ ಮಿಹನ್ನ ಮೀಗಾಹುರಿ ಕೊಂ ಫರ್ವಾದಿಂಗ್ ಹೆಯ್ಯೆ ಮೀ ಕ್ಯಾ ದಿವೆತಿ ಆ ಗೊತ್ತಿಂ ಹೆಯ್ಯೆ ಮಿಯವೆಸ್ ಆ ಗೊತ್ತಿಂ ಹದಾ ನುಲೆವುನಿ ಯ ಕೊಂ ಮೊಳುಕಮಿಂ ಹೆಯ್ಯೆ ಇಹು ಐಗೊತ್ತ ಬೇಬಿಮಾ ಕಲೇಗೆ ಹುರಿ ಕೊಂ ಮೊಳುಕಮಿಂ ಹೆಯ್ಯೆ ಕಮಿ ಕುರಾಣಿ ಬಿಯ ಮಿಗೊಯ್ ದಸ್ಕುರಾರ ಕಲೇಗಿಯ ಮೀಹುಂ ಬೋಜಂಬಾವರಿ ಎಗಿ ಏಗೆ ಮೀರು ಕಲ್ ಇಬೇ ನೀವೆಸ್ ಮಿಕಾಲ್ ಕಂತಕು ನುಂ ಹೆಯ್ಯೆ ಅಮ್ರುಬನ್ ರಹಾಯ್ ಬನಫಿಯೇ ನಾನಾ ತ್ಯಯ್ ವಾ ತೆರಿಕೆ ತ್ಯೇಗ ಅದಿ ಕಲಾಯಕಿ ಬಿಯ ಕುರಾಮಿಸ್ ಬಹೇವಿಸ್ ನೆತೆವೆ ಅದಿ ರಿವೇತಿವೆಸ್ ಗೊತ್ತೆಮ್ಮೆ ದೆ ಮೀನಾ ಮಿಗೊತ್ತ ತಲ್ಬಿಯಾ ಕಿಯಾಂ ಫರಾಗಿಂಫಿಯ ಮೀನಾಯಂಗ್ ಯಜಮಾನ್ಗ ಅರಬಿಂಗ್ ತಿರೇಗ ಮೀನಾ ಕಿಯುವಾ ತಲ್ಬಿಯಾಯ್ ಏಹಿಂ ಎಮ್ಮೆನ್ ಕಿಯಾನ್ ಜಿಹೇಫದ ದರ್ಜೆಕ ದೈಫಾವ ಖಮುಂ ಎಮ್ಮೆಂ ಬಿಗೆ ಮಿ ತಲ್ಬಿಯಾ ಕಿಯಾಂ ಫರಾಫುವೆ ಮೀನಾಯಂಗ್ ಎಮ್ಮೆನ್ ಕಿಯಮಂ ವಾಕಂ ಎಂಗುಮುಂ ಮೀನಾ ಅರಬಿಂಗ್ ತಿರೇಗ ಶಿರ್ಕುಗೆ ವೆಚ್ಚ ಫತ್ರಾಫಿಯ ಮೀನಾ ಮೀ ತಕುಂಡಂ ಅಂಗೆಯೇ
මේ බුදුතකී කුදි කුදි කජාංගිතේක මිතකිච්චකී බොඩු ස්වාමීගේ කිබියක් මිල්කුවගෙන් වාතකිච්ච මේව එකදාගේ හදරතුගා අහර්මෙන් කුරා අලුකමන් හිකිදී ෂෆායි තෙරිවානේ තකිච්චකේ අදි දීනුගේ කන්තකුවේ තිරයක් අවගෙත්ත වද්දා හදාහිය දෙම්පයි ජමාන්ත දිගුවමුන් අවගෙත්ත ගිනවමුන් ඉලාහුන්ත ගිනවමුන් අතුවිජේ මේ අම්රබුන් රහයි ෆසතේක අහර දි දුනියේ ගා හුරිකම් ගා රිවාවගෙන් වේ ෆයි මිබාවතුගේ මීහුන් නකි එමිහුන්ගේ කාපරුකම එමිහුන් අදාබ් දෙවානේ කම කඳ එලියම් වා මීහුන් නේ තිමනේ ෆතුතුගේ ජමානුගා කදා ඉකිවේ ශරීකු නොකෝ කදාගේ එකවන්තකම හෙක්කේ නොමෙවේ කුරින් ඉස්විදිය නබි වේකදකුවේ දීනයි ගේ ගෝවා දෙපොමෙ නුයිවි අමිල්ලිය දීන ශරියාතින් හදා නොවේගෙන් තිවි රාෆිල් කම් ගා දුනියේ ගා උලේ මරුවේ දිය මීහුන් නේ හගීගතුගා ෆතුතුගේ අහුළු වෙරින් නකිම් බෑ මීහුන් නේ මිබෑ මිහුණන් අදාවේ නුජිබේනයකම් මච්ච දන්න බේකලුම් ඉතිපා ඔය කීර් ගුරවාන්ගාවයි වමා කුන්නා තිවන්ස්වාමීන්ගේ වඩි නුගන්නවම මාසිබීන් අදාබ් දෙබා කරවකම්ගා හත්තා නබාස රසූල රසූල් බේකලි ෆොනු බෑහමදදාලෙ මියායතු මරාදවරය බැයි කීස් මිබෑ මිහුන්නේ දෙම්පයි අබෝතෝදි ගෙපානක ඉපත්තරතු ගහුද වෙරින් ඉතරේම්වා බේකලි නොනෙ එක ගෙපානු අවහාර වී සදාමායි සොල වැල්ලිබි ඉතු රසූල් දෝ ගෙපානු රසූල් කමාගින් ෆොනු වෙවනුත දිහවන අහරු ගෑවෙ වල්ලාහ අලම් බිහාදි දෙම්පයි මිබාබුගා දෙකේවන් අන්න අස්ලු වාහකය කී සදාමායි සොල වැල්ලිබි ඉතු රසූල් දෝ ගෙපානුගේ තුප්පුළු ඉරුගේ වාහකයේ මිහාතන මිවාහක දෙමිගින් දෙයි අබෝතෝදි ගෙපානුගේ කබතු මච්ච වාහක දෙකේවන් විගෙන්නේ දෙන් ඉහු දෙකෙමුන් අස්ලු වාහකය ඍජුව එදා හිටීමය සලාමයි සලවැල්ලි ඉතුරුකලි ඉෆාන් තුප්පුළු ඉරුගා එකලි ඉෆානුගේ නබීකමුගේ මච්ච දලීල් කුරා මගුන් ෆෙනුන් මොජ්ජායත උතරින් වා එකමකේ ඉතුරුකලි ඉෆාන් අබු තෝදි ඉෆානුගේ අරියුගා හජ්ජක නොකම වැඩගින් දිල් මජාසෙ වේකේ තනිගා උළුබනිකු අබු තෝදි ඉෆානුගේ අඟපුළු හිකාගින් එවා හකුළු දක්කවා වට්ටු ඇවිය ෆහෙ ඉතුරුකලි ඉෆාන් එතාගේ බිම්මතින් උපුජිපාවා හිජ ගණිග්ගා ෆයවම් පුළුන් ජෙස්සෙමුන් සෙන්හරාගින් ෆිය අබෝ තෝදි ගෙපානයි එකලි ගෙපානු ගලිගා තිබ මිහුන් ෆෙම්බේ අඟ හික්කුම් ෆිලෝ ඇපුවේ ජිල් මජාසකි අරෆාගේ කාරීගා ෆර්සකෙ දුරුමිනුගා වාතනිකේ සලාමයි සලවැලි ඉතුරු කෙලි ගෙපානු තුප්පුළු ඉරුගා අබෝ තෝදි ගෙපානු යමන් කරියන් ඉතුරු කෙලි ගෙපානාගින් දතුරේ කුරෙවිය මි දතුරුගා ඉතුරු කෙලි ගෙපානුගේ බොළු බේබේ සුබෛර් ගෙපානුන් බෙස්වේ මි ගාෆිලාගේ මිහුන් එම් මන්සලක ෆෑබා තිබ්බා බොළු එගෙන්වා ෆිරිහින් ජමලි මොයෙවිගින් ටෙලිෆොලි දුබෑගෙන් විය මිතාගා තිබි එම්මෙන් බිරුන් සීගෙන් එපු මිපුස දුබෑගෙන් පුවේ ඒ ජමල් ආයගතන් ආයස් ඉතුරු කරේ ගිෆාන් දෙගිෆා කුරිමත් පුරුගා බණුජහා ඒගේ මේමති බිමතීගා කාත්තම් පරෑවිය ඉතුරු කරේ ගිෆාන් ඒ ජමල් ගුමච්ච සවාරුවේ වඩාගෙන් පියේ දෙම් මොලි ඒ දතුරු පුරුගා කලේ ගිෆාන් සවාරුවේ වඩාගති ඒ ජමල් ගුමච්චතේ මිබෑ මිහුන් යමන් කරායි මක්කායන් එඹුරයා දතුරුගා දිමාවී කවකී මිබෑ මිහුන් දාම්වී මගේ ගිමතින් සෑදෙන් හිඟාගෙන් ආයස් දතුරු වෙවෙනේ ගොයි බඳු විජේ කුරිහා ජමල්ත මිහිසාබන් ආයස් හුට්ටෙන් පරෑපිය ඉතුරු කරේ ගෆානු ඉන්නේවි ජමල් එහිසාබන් ආයස් පා හුට්ටුන මකා නුදා ෆෙංගලු ගෙතරේ දිමාකල් ජයපිය දෙමිදෙමි ඔයි ෆෙංගලු කුල්ලියක දෙබරි වෙගින් හිඟ හිඟා ඔයි කොලන් එබ්බුරි ආය කොලන් අනෙබ්බුරි දෙමිගෙන් පියේ මි බෑමීහුගේ එම්මෙන් මි වාදී කඩත්තුක දතුරු කොෆුව ෆෑ මි බෑමීහු මක්කායන් අවම පහුගා මිකන් කමුගේ වාහක මක්කාගේ තිරේගා දිකෙන් පරෑපිය අබෝ තෝලි ගෆානු ඒ ගෙංගුළුවා තුප්පුළු යතියම් බේෆ්ලකි බොලති අජායබ් කන්තත්තකින් හුරි බේෆ්ලකේ කියාගින් මිස්තකුන් එක ඉෆාන් දෙකෙන් ඇසුලතේ මිදුවස් වරුගා අහරකු එෆ්ආර්වේ මක්කායන් ඇසුලේ කහබු වංහාගේ ෆරාසත් ඉල්මු දන්න මීයකු මක්කායන් ඇස්ගෙන් උලෙනිකෝ මිමිහාය මිකබර්තන් ඉවිගෙන් ඉතුරු කර ඉෆාන් දුසුමන් අය මිමිහා ඉතුරු කර ඉෆාන් දෙකහ දාපා අබෝ තෝලි ඉෆාන් අරිහුගා දෙන්නෙවියේ කර ඉෆාන් මි දරිකලුන් මච්ච වර රකාසිරි වාසේ මි දරිකලු නකි උඩුන් අමෘතකින් අවුගේ ඉන්තිසාරීගා හුන්නේ බේකයික මිබාවතුගේ බේකලුන්ගේ මච්ච හසද වෙරින් වරක් ගිනවානේ අබු උතෝදි විෆාන් විදාල් විය ආදුන්ගේ දරින්ගේ මච්ච උඩුන් අමුරු ආදේ හිය එකලේගේ දෙන්න විය තිමන් මිකියා එච්චි කලි විෆාන් මෙන්නන් ඉගේනි ෆෙන්නම් ෆෙතිමේ සදමයි සලවැල්ලි ඉතුරු කෙලි විෆාන්ගේ අමුරු ෆුලුන් බාර අහර ෆුලුගා නුවත තේර අහර ෆුලුගා ඉතුරු කෙලි විෆානාගෙන් අබු උතෝදි විෆාන් සාම් කරිය දතුරු ෆුලු කුරෙවිය ෆෑම දතුරු ෆුලුගා ඉතුරු කෙලි විෆානාගෙන් අබු උතෝදි විෆාන් වඩායගති විෆාරි කාෆිලායගේ මිබෑ මිහුන් දතුරු කොෆා දිය මගමතීගා එද්දුවහකු නස්තෝරායින්ගේ ෆල්ලීගේ කාරිය ෆෑබ ජව්වේ මි ෆල්ලීගේ වෙරි ෆාදිී කරේගේ මිබෑ මිහුන කුඩ ජාපති තැයාරුකෝ මිබෑ මිහුන ගොවාගින් වාහක දෙකුමු තෙරේගා බොතෝලි ගෙෆානුගේ අරිහුගා දන්න ඇපියේ කරේ ගෙෆානුගේ අරිහුගා මිවා තුප්පුළු බේෆ්ලකී කරේ ගෙෆානා කිහා වරෙගේ බේෆ්ලෙත්තෝය අබොතෝලි ගෙෆානු විදාලුවේ එයි අහුරින්ගේ කුජ්ජකේ
ඒකදේක හීලාපා දනවා ඇපියේ එයි කදේක පානුගේ බේෆලෙන් නෝනේ ඒ බේෆලකුවේ බෆාකලුන් දිදි දුනියේක හුන්නේවකි ඒකදී ගම්බාකමෙන් නෝනේ ඒ බේෆලකුගා එහුරි නබීකම්ගේ සිවතකේ දෙ මිහාර මි දුනියේ වඩා ගන්නවාක ෆෞසමානුගේ නබියා මිනුයි නෝයේ ෆෛ එ නබියාගේ බෆාකලුන්නා මෑකම්බලුන් එ නබියාගේ තුප්පු ඉරුගා අවහාරෝමයි ගාෆා කලුන්නා බොඩු බේබියක් එ බේකලකු බෙල්ලියමයි මිහිර මිහිර වාහකතකි ආර අර්මෙන්ගේ ෆැච්පතුගා විසාරි ෆාලෝගෙන් හුන්නා වාහකතකේ එතකෙච්චේ දෙගෙ නොවානේ අල්ගොනු මියාහාදී කජිගපානකි මි බේෆලකුවේ කාෆා කලුන්තෝ නොත බොඩු බේබියක්තෝ බලාදි මතේ අබුතෝදි ගිපානු බිදාල් වියේ අහුරින්නකි එදරි කලුන්ගේ බොඩු බේබිය කීමේ තියෙහෙන් වියා නබී බේකජනකි කොංකාජ බයින් හෙයේ එකජේ දෙන්නේ වියේ නබී බේකජනකි එබේ කජුන්නම් උඩුගේ කජාන් කිපෑන් ඛබරතකින් ආයසකින් එබේ කජුන් බිමුගේ අහුල් වෙලින්නම් ඒ ඛබරතන් ඉබවාවේ කජුන්නේ අබුතෝදි ගිපානු බිදාල් වියේ කජේගේ තිය බුණාගොත වරේ කජාන්ගේ කීරිච්චවන්තකම් මා බොඩේ ඉකලියෙ දෙන්නේ වියේ තියකන් කොම්මේ ගොතකන් හුට්ටස් මි දරිකලුංග මච්ච කලිග ෆානු රක්කා තිරි වාසෙවි මි දරිකලුංග මච්චන් එම්මෙ බොරු අදාවැ තිරි නකි යහූදී නේ කලිග ෆානු තිය දතුරු කුරබණි යහූදීන්ගේ තිරි ඇතෙවි දෙම් මි මන්සිලුන් දතුරු කුරබා දෙම් ෆැබෑ වඩාග මන්සිල් ගාවෙස් හම මිහද ෆල්ලීන් හොරගින් මි ෆල්ලීගේ වෙරි ෆාදිලි කලිගෙවෙස් හම මිමේර්මුන් අබුතෝලි විෆානා වාහක දක්කා හදාපා දෙන්නේ වියේ අල්ගුල්මෙ මිතන්තන ෆැබා මි ෆල්ලි හද හදාගේ මිතිවෙනී මිතන්තන් රීතිකමකුන් ෆසේයකමකුන් නොනේ කලී ෆාන මි දරි කලුන්නාගින් තිය කුරබා දතුරු ෆුල්ගේ ඉන්තිසාරීගේ දෙම් මි ෆාදිලි කලේ ගාතු නුකුම වඩාගින් ෆේලිගේ වඩා ගන්නවමු අබු උතෝලි ෆාන ඉතුරු කලී ෆාන ගරි හුගා දෙන්නේ වියේ මි බෑ මිහු මි කියා එච්චති දරි කලුන් එබ අස්සවම තෝය මාරස් කලයන්ගේ රසූල් කමාගින් ආදම්ගේ දරිය කුෆනුම බුරේ එකදාගේ කීරිච්චවන්තක මා බොඩේ ඉතුරු කලී ෆාන හදීස් කුරෙවියේ එපද කලෙකුගේ බුදුරච්චරිකම බලාපී වියා එකදාගේ ඉරාද කුරබෑපි කොම්මි කමි කුරබාපානේ කමකායි මෙදකු මුංකිරු එවේනේ මගේ වෙස් නෙතෙන්නුම් තෝය එහෙම් වියා කදාගේ බුදුරච්චරි කමා මෙදුගා මුංකිරු නොවාසෙ දෙන් අබු තෝදි ගිපානු හනුහු නොවැපිය දෙන් මි ගාෆිලාගේ මීහුන් දතුරු කොප්පා ගොස් සාම් කරාගේ බුස්රාය ෆෑබ ජව්වේ මි බුස්රාගා හුන්න ෆාදිලි යකි එනාගේ කිබෑගා නස්රානිය දීනුගේ ඉල්මු ෆුරිහමයන් හොරි මීහිකෙල් සලාම් දෙවි ඊසාගේ ෆානුගේ අන්සෝරිය බේකලුන්ගේ කිබෑන් එනාගේ සනදත صحابي جين عاسوري ادينو علم بڑو جنبا ادور بيكل كيو ازمانه

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: සාදුවද ඉෂින්ද
2: කමක් තෝල්වඩක් ගොවාලෙවි
1: සාදෝකේ හවල් කරක් කොබ්බම සෙක්කතේ වර ෆරවාතරි කමයි කිය රඟල කුරා මොජ්ජෙ අහරම් බෙලියස් නුබෙලියස් උරිහා කමස් තිකුරනේ වර ජිම්මා දරු කමයික එකම් ෆාහගක ශුකුර අදා කුරම් වෙගෙන් ගොවාලි
2: ශුක්‍රියා සර්
1: තිගතන් අමදස් කුරියද්ද ති හිවර ෆරවාතරි කම් දෝකන් නොලා තින්ගේ
3: قال الله تعالى ان الله لا يظلم الناس شيئا ولكن الناس انفسهم يظلمون ماني حمكشورون الله افس كمكم ميستكنن انياي نكورفاي اهنه كمكو ميستكن اورينغي اميل نفسوتكن انيا كوري
2: مهاركدي مندمغاليوي اكيچي مي دينو كادو
4: ඉන්සානි කිවිස් හයාතක් අලිකමා උජානාකන් ගෙනස්තෙනී ඉස්ලාම් දීනුගේ හිදායතුගේ අලිකට නූරු මායු සිෆාවා ඉන්සානාගේ හයාතුගේ නිවිෆාවා බත්තීගේ හුළුකුළු දිල්ලාල දෙනී ඉස්ලාම් දීනුගේ අලිකට නූරු දෙවී පිරිහෙනුගේ දෙදුමියගේ හයයි කාමියාපු බාචවිරි හයාත්කන් හදාගෙනවා දිවිහි කොම්මෙ ෆිරියෙක්ගෙ වාජිප්තකා හක්කොතකා මිදු හේරුම් තෙරිකුරුම දිවිහි කොම්මෙ බප්පියෙක්ගෙ ජිම්මාතකා වාජිප්තම් ඔළුම් ෆිලුවෑගෙනම දිවිහි කොම්මෙ ෆිරිහෙනෙක්ගෙ ඉස්ලාමී අකීදා වරුගද කොත්තිනම දිවිහි කොම්මෙ ෆිරිහෙනෙක්ගෙ ඉස්ලාමී ශක්සියත් හර්ධනා කුරුම
0: Muslim Firi